ඔබගේ ජීවිතයට ඇතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

අපල වදුරු ග්‍රහදෝස නැකද්දෝස භූමිදෝසාදීකොට සියලු වදුරු ගැහැට දූරී භූතවී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.
1: නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.

0: ආයුබෝවන් සුබ උදසුනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල ගුවන් විදුලියයි.

0: சுதிரும் அன்விதுளிய
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
0: සුදුල ගුවන් විදුලියේ

කරුණාව දයාව මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද උතුම් මිනිස් ක්‍රියාවයි.

0: කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුනින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නම් වන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන

0: මත්කෑවට පෝය දවත තොට පල දුන්නා පියමින් හාමිනේ ගෙදර යන තෙක් දෙන්නා.
1: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

මහත්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානම් වෙන දවස. පිංගතුනි, අද අපි කතා කරන්නේ මේ හිතේ ඇතිවෙන ශෝකය, දුක, වේදනාව තුනී කරගන්නේ කොහොමද? ධර්මානුකූලව ගත්තහම අපි හැම දිනාටම ඉපදුනානම් අටලෝ දහමත් එක්ක මේ ලෝකේ ඇතිවෙන සෑම දේකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අටලෝ දහම කියන කාරණේ, ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යසායස, මේක හැම දිනාටම පොදු ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවයත් එක්ක ශෝකේ නැමැති හුල ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේයි අද අපි මේ ශෝක සල්ලහන කියන සූත්‍ර දේශනාව යටතේ සාකච්ඡා කරන්නේ. ශෝකේ නැමැති හුල ඉවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල මෙලව පරලව ජයගනිමින් උතුම් ධර්මාවබෝධයේ කරාම යන්න මේ ධර්මශ්‍රවණය මේ පින උපකාර වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති පස්වෙනි කොටසට අයිති සූත්‍ර දේශනාවක් හැටියටයි. පංචක නිපාතය කියන්නේ කරුණු පහ බැගින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ඇතුළත් කොටස. මේ දේශනාවේ නම ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන දේශනා කරපු දේශනාව. හැබැයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ බොහෝම ඕරස පුත්‍රයෙක් බවට පත්වෙච්ච නාරද නමැති මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව සිදු කරන්නේ. ඒ කාලේ නාරද කියන මහරහතන් වහන්සේ දා වැඩ සිටියේ පැලලුප් නුවර කුක්කුටාරාම කියන විහාරස්ථානයේ. එදා මේ නාරද මහරහතන් වහන්සේ පැලලුක් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරන කාලේ මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. ඒ ප්‍රදේශය පාලනය කරපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමයි මුණ්ඩ කියන රජුරු. මේ මුණ්ඩ රජුරවන්ට බොහෝම ප්‍රියමනාප වූ බඩ්රා නම් දේවියක් හිටියා. මේ රජුරු මේ දේවියට බොහෝම ආදරේ, බොහෝම ප්‍රියමනාපයි. හැබැයි හදිස්සියෙම මේ දේවිය මරණයට පත් වෙනවා. ජීවිතේ මරණය කියන්නේ කොයි වෙලේ, කවදා, කොතන, කොයි මොහොතේ අපිට මෝන දෙන්න වෙයිද දන්නේ නැහැ. රජ කෙනෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, මහා ධනවතෙක් වුණත්, සක්විති රජ කෙනෙක් වුණත්, කවුරු වුණත්, කොච්චර ආදරෙන් දෙන්නේ ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවා. එදා මුණ්ඩ රජතුමාගේ දේවිය බඩ්රා කියන දේවිය හදිස්සියෙම මරණයට පත් වුණා. දැන් දේවියගේ ප්‍රියමනාප දේවියගේ මරණය සමගම මේක දරාගන්න බැරි වෙච්ච මුණ්ඩ රජුරෝ අඬනවා, වැළපෙනවා, ඔළුවේත් ගහ ගන්නවා. දැන් රජුරවන්ට රජකමත් අමතකයි, මම රජෙක් නේද කියන එකත් අමතකයි. රජුරෝ කොයි වෙලේ බැලුවත් හඬා වැළපෙමින් බොහෝ දුකසෙයි. මේ බඩ්රා දේවියගේ ගුණ කිය කියා සිහි කර කර පපුවට ගහ ගන්නවා, ඔළුවේත් ගහ ගන්නවා, ඉසර ඔළුව තෙමා ගන්නවා. මේ විදිහට රජ්ජුරුව දවල් රෑ දෙකේම අඬනවා, වැළපෙනවා, බඩ්රා දේවිය ගැනම සිහි කර කර හඬා වැළපෙන්න පටන් ගත්තා. මේම හඬා වැළපිච්ච මේ රජ්ජුරුව තමන්ගේ අමාත්‍යවරයා වෙන පියක කියන මේ අමාත්‍යවරයාට කතා කරලා කියනවා, පියක, බඩ්රා දේවියගේ ශරීරය තෙල් දෙනක බහා පියනකින් වහලා මට හැමදාම නිතර නිතර මේ දේහයේ දිහා බලාගෙන, අනේ මේ බඩ්රා දේවිය නේද කියලා ඒ ශරීරයේ දිහා බලබලා සිහි කර කර මට නිතර දකින්න පුළුවන් විදිහට බොහෝ කාලයක් පවතින විදිහට තෙල් දෙනක බහලන්න කියෝ. ඒ කාලේ මේ තෙල් වර්ග තිබිලා තියෙනවා බොහෝ කාලයක්. මේ මිනිහක් වුණත් කුණු වෙන්නේ නැතුව බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. දැන් අද සමහරු සීතකරණවල දාලා තියන්, බොහෝ වෙලාවට මේ අයිස් පෙට්ටිවල දාලා කෙනෙක් මැරුණට පස්සේ මෘත ශරීර බොහෝ කල් තියාගන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාවට ලංකාවේ මේ තත්ත්ව ඉච්චර සිදු නොවුනට අපි දකිනවා සමහර වෙලාවට විදේශ රටවල්වල දැන් ඒ රටවල්වල තමන්ගේ අම්මා තාත්තා හරි මැරුණට පස්සේ ඒ මෘත ශරීරය බාර දුන්නට පස්සේ ඔවුන් කරන්නේ අයිස් පෙට්ටියක දාලා තියෙනවා. තමන්ට ඒ දෙමව්පියන්ගේ අවසන් කටයුතු සිදු කරන්න තමන්ට කැමති පුළුවන් සමහරවිට දවසක් ඒ අය තීරණය කරන සමහරවිට දරුවන්ගේ විභාග කටයුතු සමහරවිට පිටරට ඉන්න ඥාතීන් ඉන්න පුළුවන් ඒවා ඔක්කොම අවසන් වෙලා ඒ අය කියන තව මාස 4කට පස්සේ අසවල් දවසේ තමයි අපි විවුනරල් එක කරන්නේ අවසන් කටයුතු කරන්නේ. එදාට අන්න දිනයක් දෙනවා ඒ අය ඒ දවසට තමයි දැන් මිනිය සරසලා ඔක්කොම කරලා එදාට මිනි පෙට්ටියේ තියලා සම්පූර්ණ හදලා ගෙනහල්ලා ඒ මල් ශාලාවේ ඒ ආදාහනය කරන තැන දවසක් හෝ වරුවක් හෝ වෙන් කරලා දෙනවා ඥාතීන්ට ඇවිල්ලා ඒ කටයුතු කරලා එදාට තමයි ආදාහනයට දින දෙන්නේ. සමහර ලාවට සල්ලි තියෙන කෙනෙකුට අවුරුද්දකින් දෙකකින් පස්සේ හරි මේ ආදාහන කටයුතු සිදු කරන්න පුළුවන්. එතකන් ඒ මිනිය ඒ විදිහටම නරක් නොවී තියාගන්න ඒ අය සීත කරනවල දාලා තියාගෙන තමන් කැමති දවසට ඒ ආදාහන කටයුතු සිදු කරන ස්වභාවයක් ලෝකේ සමහර රටවල අදටත් තියෙනවා. එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නේ. මෙතන රජ්ජුරුවන්ට දුක දරා ගන්න බැරිකම නිසා බණ්ඩා දේවියගේ අර මැරිච්ච මృత ශරීරයේ ඒ කාලේ විදිහට තෙල් දෙනක තෙල් වලින් සකස් කරපු ශරීරේ නරක් නොවී තියාගන්න පුළුවන් තෙල් දෙනක බහාලා පියනකින් වහලා තියන්න කියනවා. රජ්ජුරුවන්ට මතක් වෙනකොට ගිහිල්ලා අර පියන ඇරලා බලලා අනේ මේ මගේ දේවිය නේද කියලා හඬලා වැළපිලා ආයෙමත් ඒ දේවියව සිහි කර කර දුක් වෙන්න තමයි රජ්ජුරුව දැන් මේ කටයුත්ත අමාත්‍යවරයාට බාර කරන්නේ. දැන් මේක දුක නැති කරගන්න ක්‍රමයක් නෙමෙයි. නැවත නැවත බල බලා සිහි කර කර අනේ මගේ දේවිය නේද කියලා දේවියගේ ශරීරය දිහා බල බලා හැමදාම දුක් වෙවි ඉන්න ලෑස්ති කරගත්ත කටයුත්ත. දැන් මේ අමාත්‍යවරයා කල්පනා කරා මේක ඉතින් රජ්ජුරුව කියපු නිසා අමාත්‍යවරයා මේ කටයුත්ත ඒ විදිහටම කරා. කරලා පියක කියලා අමාත්‍යවරයා කල්පනා කරා අනේ මේ අපේ රජ්ජුරුව මේ දේවියට කොච්චර ආදරින්ද හිටියේ. මේ දේවියගේ හදිසි වියෝව මේ රජ්ජුරුවන්ට දරා ගන්න බැරුවනේ රජ්ජුරුව මේ විදිහට කටයුතු කරන්නේ. මේ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් සුදුසු භික්ෂුවක් කොහේ හරි වැඩ ඉන්නවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි මේ දේ කරන්න පුළුවන්. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඊට බොහෝ දුර ඈත තමයි සැවැත් නූර් ජීතවනේ තිබුණේ. ඉතින් රජ්ජුරුවන්ව එච්චර දුර ඈතකට තවත් රාජ්‍යයකට අරගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රජ්ජුරුවන්ගේ රාජ්‍ය අවට තිබ්බ ආරාම සෙනසුන්වලම කවුද මේ වෙනකොට වැඩ ඉන්න බොහොම දක්ෂ ධර්ම කථික ස්වාමීන් වහන්සේලා? උන්වහන්සේ නමක් ඉදිරියට මේ රජ්ජුරුව එක්කන් ගියොත් අනේ මේ රජ්ජුරුවගේ හිත සංසිඳෙන බණ ටිකක් අහන්න පුළුවන්නේ කියලා එදා පීක කියන අමාත්‍යවරයා හොඳට සෝදිසි කරලා බැලුවා මේ අවට කොහෙද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්න ආරාම සෙනසුන් තියෙන්නේ. අන්න ඒ වෙලාවේ දැනගන්න ලැබුණා පැලලුක් නුවර කුක්කුටාරාමේ ඒ වෙනකොට නාරද කියන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. එදා මේ පීක කියන අමාත්‍යවරයා ඉස්සල්ලාම ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි අපේ රජ්ජුරුව මේ විදිහට තමන්ගේ දේවියගේ මිය පරලව ගෑමෙන් බොහෝ දුකටපත් වෙලා හැම වෙලෙම හැඬු කඳුලින් ඉන්නේ. රජ්ජුරුව බොහෝම දුකසී ඒ ගැන සිහි කර කර දුක් වෙනවා. මේ රජ්ජුරුවගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න අනේ ඔබ වහන්සේට පුළුවන් නම් අපි රජ්ජුරුවන්ව එක්කන් එන්නම් ඔබ වහන්සේ රජ්ජුරුවන්ගේ හිත හදන්න කියලා ඔන්න මුලින් සිහිපත් කරා. ඉතින් එදා නාරද මහරහතන් වහන්සේ පියක කියන අමාත්‍යවරයාට දැනුම් දුන්න අමාත්‍යවරේ එහෙමනම් රජ්ජුරුවන්ව මගේ ආරාමයට එක් කරගෙන එන්න. මම රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කරලා ධර්මයෙන් කියලා රජ්ජුරුවන්ගේ හිත හදන්නම් කියලා එදා උන්වහන්සේ කාරණේ බාරගත්. බොහොම සතුටටපත් වෙන පියක කියන අමාත්‍යවරයා ගිහින් රජ්ජුරුවන්ට කිව්වා රජතුමනි ඔබට ලාභයක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර නාරද මහරහතන් වහන්සේ කියන්නේ බොහොම වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර. ඒ වගේම කල්යාණ ධර්ම ඇති බොහොම ධර්මයේ තුල හික්මිච්ච උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ කැමති වුණා රජතුමා මුණ ගැහිලා රජතුමාට ධර්මයෙන් කාරණා කියලා දෙන්න. ඒ නිසා රජතුමනි අපිට ලාභයක්මයි. අපි යම කියන උන්වහන්සේ මුණ ගැහෙන්නේ. මේ කාරණේ කියපු වෙලාවේ රජ්ජුරුවොත් එදා බොහොම සතුටටපත් වෙලා මුණ්ඩ රජ්ජුරුවොත් තමන්ගේ අමාත්‍යවරයාට කියන අමාත්‍යවරය එහෙමනම් ඊට සුදුසු යානාවක් ඉක්මනට සූදානම් කරන්න කියලා. දැන් රජුරවන්ට සුදුසු යානාවක් සකස් කරා. රජතුමා මොකද කරේ? මුණ්ඩ අර රජුරෝ තමන්ගේ පීක කියන අමාත්‍යවරයාත් එක්කම ගිහිල්ලා යානාවෙන් යන්න පුළුවන් දුර යානාවෙන් ගියා. ඉතුරු ටික බැහැලා ගිහිල්ලා දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේව නාරද මහරහතන් වහන්සේ වෙදා මුණ ගැහුණා. මුණ ගැහිලා තමන්ගේ දේවිය ගැන දැන් ඉස්සල්ලාම ඉතින් රජුරෝ තමන්ගේ දේවියගේ තියෙන ಗುಣ අනේ ස්වාමීනි මෙහෙමයි ඉන්නකොට මුළු මාලිකාවම පිරලා වගේ මට බොහොම ආදරෙන් හිටියා. දැන් ওই කාරණා කිව්වට පස්සේ මේ ටික අහගෙන ඉඳලා නාරද මහරහතන් වහන්සේ රජතුමාට එදා බොහොම කරුණාවෙන් ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එදා නාරද මහරහතන් වහන්සේ රජතුමාගේ මේ ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න දේශනා කරපු දේශනාව තමයි ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන මේ දේශනාව තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. එදා නාරද මහරහතන් වහන්සේ කියනවා රජතුමනි, කිසිම ශ්‍රමණේකුට වේවා, බ්‍රාහ්මණේකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයට වේවා, දැන් කාම ලෝකේම අධිපතිය තමයි වසවර්ති මාරය. හැබැයි මාරයටවත් කිසිම දෙව් බමුණටවත් ශ්‍රමණේකුටවත් මනුස්ස ලෝකේ මොනතරම් ඍද්ධිමත් වේවා, බණ භාවනා කරපුවා, කිසිම කෙනෙකුට මේ ලෝකේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට ලබන්න බැරි කාරණා පහක් තියෙනවා කියෝ. කාටවත් මාරයටවත් ඒ දේ ලබන්න බැහැ. දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මිනිස්සෙකුටවත් කොච්චර ඍද්ධි බල සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ වෙනස් කළ නොහැකි ධර්මතා පහක් තියෙනවා. ඒ තමයි කිවා වයසට යෑම, ජරා ධම්මා. කෙනෙක් වයසට යනකොට හනේ මාව නම් වයසට යන්න එපා කියලා වයසට යෑම වළක්වන්න පුළුවන් දෙවියෙකුත් නැහැ කිවා, බ්‍රාහ්මණයෙකුත් නැහැ, මාරයටවත් ඒක නවත්තන්න බෑ. ඒ විතරක් නෙමෙයි, කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණේ කිසිම මොනතරම් හිත දියුණු කරත් වයසට යන. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයසට ගියේ නැද්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරය දැන් හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ. දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය බොහොම වයසයි. පරිත්තම් මම ජීවිතං ජීවත් වෙන්නේ තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට නිතර දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ අරගෙන යන්නේ යම්සේද. ඒ වගේ තමයි කියන ආනන්ද, දැන් මේ තථාගතයන් වහන්සේගේ ශරීරය පරිහරණය කරගෙන මේ පාරේ අරගෙන යන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. අගසව් දෙනමත් වයසට ගියා. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. රජෙක් උනස්, සිටුවරෙක් උනස්, සක්විති රජ කෙනෙක් උනත් වයසට යාම සිද්ධ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ දෙවියන් අතරවත්, බ්‍රහ්මයන් අතරවත්, මාරයටවත්. දැන් දෙවියනුත් වයසට යනවනේ. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන දේශනා කරනවා. ඒක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රේ. පුබ්බ නිමිත්ත සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දෙවියන්ගේ ජරාවට පත්වීම. එන් දෙවියන් දිව්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ සදාකාලික මේ සැපයෙන් ඉන්න දෙවිවරු කොහෙවත් නැහැ. එහෙම සදාකාලික දෙවිවරු කොහෙවත් දේශනාවල නැහැ. දෙවියන්ට දිවි ආවිස අවසන් වෙන කාලයක් එනවා. දෙවියන්ගේත් ආවිස අවසන් වෙගෙන යනකොට දෙවියන්ගේ ජරාවට පත්වීම, වයසට යෑම කියන්නේ දෙවියන්ගේ ශරීර දුර්වර්ණ වෙලා යනවා. අර ලස්සනට තිබිච්ච රත්තරන් පාටට බැබලෙන දිව්‍ය රශ්මි විහිදිච්ච ශරීර දැන් එන්නේ දුර්වර්ණ වෙලා යනවා. දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දිව්‍ය සලු පිළි කිලුටු වෙලා යනවා. හිතන හිතන විදියට ශරීරවලට පහළ වෙච්ච ලස්සන ලස්සන සලු පිළි දැන් ඒවා කිලුටු වෙලා යනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලකුණු පහළ වෙනවා විතරක් දිව්‍ය විමානවල සිත්තලෙන් එපා වෙනවා. අර දිව්‍ය රත, දිව්‍ය විමාන, නන්දන උයනට යන ඒවා සතුටු වෙනවා. දැන් ඒවා එපා වෙලා කලකිරිලා දැන් සමහරු ඉන්න වයසට ගියානේ, දැන් වැඩක් නෑ, මොනවා කරත් ඉතින් ඔච්චර තමයි, ඕවායි පාවෙලා. අන්න ඒ මට්ටමට දෙවියන්ටත් දිව්‍ය විමාන, දිව්‍ය රත, දිව්‍ය අර නන්දන උයන, විනෝද වෙච්ච තැන්, දිව්‍ය උයන්, මේවා ගැන හිත අලවන් නැතුව යනවා කියනවා. දෙවියන්ගේ ශරීර දුර්වර්ණ මේ ලකුණු පහළ වෙනකොටම අනිත් දෙවිවරු දැනගන්නවා දැන් නම් මෙයාගේ ආවිෂ අවසන් වෙලා චුත වෙන්නයි යන්නේ. එතකොට දෙවිවරු මොකද කරන්නේ? ඔහුව වට කරගෙන අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවේ. අනෙක් දෙවිවරු ඔහුව වට කරගෙන ඔහුට උපදෙස් දෙනවා, ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ, පින්වත ඔබ දැන් සුගතියේ හිත පිහිටවා ගන්න, ඔබ සුගතියට යන්න. එතන සුගතිය කියලා කියන්නේ manuss ලෝකේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දෙවියනුත් එහෙනම් manuss ලෝකේ තමයි හොඳයි කියලා manuss ලෝකෙට එවන්නේ කියලා. පින්වතුනි, ඒකට හේතුව දිව්‍ය ලෝකේ දැන් සැප විඳලා විඳලා දිව්‍ය ආවිෂ ඉවරයි. දිව්‍ය ලෝකේ දැන් තව කල් ඔයා තවත් තවත් දිව්‍ය ලෝකෙම ඉන්න කියලා වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ සැප විඳලා දිව්‍ය කාලේ අවසන් වෙලා දැන් චුත වෙන්න ළඟයි. ඊළඟට දිව්‍ය ලෝකෙත් නැත්නම් ඊළඟට වැටෙන්න තියෙන තැන තමයි කො මනුස්ස ලෝකේ. ඊටත් පහළ තියෙන්නේ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. එහෙමනම් සතර අපායකට වැටුනොත් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. ආයි අපායෙන් අපායට වැටිලා ආයිතින් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවුවේ සිදුරෙන් අහස දකිනා වගේ. එතකොට දිව්‍ය ලෝකේ ආවිස අවසන් වෙනකොට යන්තම් හරි බේරෙන්න තැනක් තියෙනවා නම් ඒ manuss ලෝකෙ විතරයි. යන්තම් හරි ගිහිල්ලා කුසලයක් වඩාගෙන පිනක් කරගෙන ආයෙමත් බේරිලා සුගතියකට යආගන්න, ආයෙමත් දිව්‍ය බමුණන් අතරට හරි යන්න පුළුවන්, පින් කරගන්න පුළුවන් එකම තැන manuss ලෝකෙ. ඒ නිසා අනිත් දෙවිවරු කියනවා, ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ, දැන් ඔබ manuss ලෝකෙ හිත පිහිටවන්න, ඔබ සුගතියට යන්න. ගිහිල්ලා සුලද්ද ලාභන් ලැබ, ඔබ සුගතියට ගිහිලා උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභන් ලැබිත්වා සුප්පතිට්ඨිතෝ භවති. ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුල ඔබ ස්ථාවර වෙන්න කියනවා. එතන ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, දෙවියන් උතුම් ලාභය හැටියට හැඳින්වුවේ තිසරණේ කියලා. manuss ලෝකයට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන්නේ තිසරණේ පිහිටන්. ඒ තිසරණේ පිහිටනවා විතරක් නෙමෙයි, ඒ උතුම් ලාභය තුල ස්ථාවර වෙන්න කියනවා. තිසරණේ තුල ස්ථාවර වෙනවා කියන්නේ සෝතාපන්න වෙන්න කියන්නේ. මොකද ආයිමත් ඔබ සෝතාපන්න නොවුනොත් ඔබ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නම් ආයි manuss ලෝකයට ගිහිල්ලා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ආයි දෙවියන් අතරට එනවා නම් අපායෙන් මිදිලා ඉන්න කියන්නේ. දැන් අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකේ වැටුණා කියලා. එයා ආයිමත් අපායේ පැත්තට කවමදාවත් යන්නේ නැහැ. සුවාන් වෙච්ච කෙනා උපරිම ආත්ම හතක් ඇතුළත සුගතියෙම ඉපදිලා ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන පිරිනිවන් පාන, තමන්ගේ සංසාර ගමන අවසන් කරන. ඒ නිසා තමයි දෙවිවරු කියන්නේ ඔබ දැන් දිව්‍ය ලෝකේ ඉන්න කාලෙවත් මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, පින් කරනවා, ගුණධර්ම වඩනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකෙදී ඔබ අප්‍රමාදීව කටයුතු කළා නැහැ. ඔබ ධර්මයේ වඩා ගන්න උත්සාහ කළා නැහැ. ඔබ දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා සතුටින් ඉඳලා ප්‍රමාදයට පත් වෙලා දැන් ඔබ දෙව්ලොවින් චුත වෙලා පහළට වැටෙන්න යන්නේ. ඔබ සතර අපායට නම් යන්න එපා. ඔබ manuss ලෝකෙ ඉක්මනට හිත පිහිටවා ගන්න. ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. ඒ ලාභය තුල ස්ථාවර වෙලා තවත් පින් කරගෙන කුසල් වඩාගෙන දෙවියන් අතරටම එන්න කියලා චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු ඔහු වට කරගෙන ඔහුට කරුණාවෙන් උපදෙස් දෙනවා කියන්නේ. එතකොට අපිට පේනවා ඒ වගේ ජරාවට පත් වෙනකොට, වයසට යනකොට මොකද්ද මේ ජරාවට පත් වෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්නනවා කේස් ටික පැහෙනවා, දත් ටික එකින් එක වැටිලා යනවා. සමහර එක දතක් වැටෙනකොට දතක් දාගන්නවා, තව දතක් දෙකක් වැටෙනකොට ඒකත් යන්තම් දාගන්නවා. අන්තිමට දත් ටික ඔක්කොම වැටුණාට පස්සේ ඊළඟට මුළු දත් 61ම දාන්න වෙනවා. එතකොට මේ වගේ එකෙන් දෙකෙන් නවත්ත ගන්න බෑ. මේ තියෙන ඔක්කොම ගැලවිලා යනවා. දත් ටික ගැලවෙනවා, හැම රැලි වැටෙනවා, සමාලාවට දිරා ගිය ලී කෑලි වගේ, ඇඟිලි හරියට දිරාපු මුල් කෑලි වගේ කියලා. මේ වගේ මුළු ඇඟම රැලි වැටිලා සමහරු කුදු ගැහෙනවා. වයසට යන්න යන කුදු වෙනවා. අර කලින් තිබිච්ච ශරීරයේ ලස්සන නැතුව ගිහිල්ලා සම්පූර්ණ ඊළඟට අඩියක් දෙකක් යාගන්න බෑ. කකුල් දෙකෙන් යාගන්න බැරි වෙනකොට එක්ක කිහිලි කරුවකට යන්න වෙනවා, එක්ක රෝද පුටුවකට යන්න වෙනවා. සමාලාවට එහෙමත් බැරි වෙනකොට උස්සගෙන යනවා. එතකොට මේ වගේ මේ ශරීරේ ජරාවටපත් වෙනවා. කිස් වැටෙනවා, හැම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා. මේ විදියට ජරාවටපත් වෙලා එක්තැන් වෙලා එකතැන මලමුත්‍ර කරගෙන දුක් විඳින කොච්චර ඉන්නවද? කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට නම් එහෙම වෙන්න එපා. අපෝ මට නම් ඒ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. හැබැයි අපි කැමති වුණා කියලා අපිට ඒක ලබන්න බෑ කියනවා. නාරද මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි, මේ ලෝකෙ දෙවියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් වේවා, මාරයටවත් මේ වයසට යෑම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තෙන් ඉපදුනානම් ජරාවට පත්වෙනවාමයි කියව. ඊළඟට කියනවා රජතුමනි ව්‍යාධි ධම්මා සත්තා, මේ සත්වයෝ වයසට යනකොට අනේ ලෙඩ වෙනකොට නොයෙක් ලෙඩ රෝගවලට පත්වෙනකොට අනේ මාවනම් ලෙඩ වෙන්නේ පා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝක කවුරුත් නෑ කෙනෙක්. වයසට යන එක නවත්තන්න බෑ වගේමයි ඉපදුනානම් ලෙඩ වෙනවා. දැන් බලන්න ඔබ, අපි මේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක් කියනවා. ලෙඩක් හැදිච්ච නැති කෙනෙක් ලෝකේ හොයන්න පුළුවන්ද? මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක්. සමාලාවට ගෙදර එක්කෙනෙකුට යම් උණක් හෙම්බිරිසාවක් ආවහම මුළු ගෙදරම පැතිරිලා යනවා. අනිත් අයගේ සියලු ශරීර ගුහාවක්. එක්කෙනෙකුට හැදිච්ච ගමන් සියල්ලන්ට පැතිරෙන. එතකොට මේ වගේ නොයේක් ලෙඩ සමාලාවට පිළිකා කියයි. නොයේක් අසනීප හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියෙනවද? එතකොට හැබැයි සමහරු ජීවත් වෙලා ඉන්නකොට අර ශරීරයට ටිකක් නිරෝගී සම්පත්තිය ඇති වුණාට පස්සේ ආරෝග්‍ය මදේ කියලා එකක් සමහරුන්ට මතුවෙනවා. එයාට ලෙඩ හැදුනට අපිට නම් එහෙම වෙන්නේ නැහැ. අපි එච්චර පව්කාරු නෙමෙයි. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. අනේ පව් කියලා නිකන් අනුන් දිහා බලලා තමන් ගැන හිතනවා. ඒ අතින් අපි බේරිලා අපි නම් එහෙම පව්කාරු නෙමෙයි කියලා හිතන කොටසක් ඉන්නවා. හැබැයි තමන් දරාගෙන ඉන්නේ ඒ වගේම කුණු ශරීරයක් කියන එක නිතර හිතන්න. අන්න එහෙම හිතන්න බැරි වෙච්ච කෙනාට වෙන්නේ තමන්ට ලෙඩක් දුකක් හැදුනට පස්සේ දරාගන්න බැරි වෙනවා. හැයි මට මෙහෙම වුනේ? සමහරු ජීවිතේම ඒ ලෙඩේ නිසාම අඬලා වැළපිලා වැහැරිලා දෙන බේතවත් ඇඟට අල්ලන්න නැති වෙන විදිහට සම්පූර්ණයෙන්ම තමන් දුර්වල වෙලා තමන් ලෙඩේට වඩා කලින් තමන් විනාශ වෙලා යනවා. ඒකට හේතුව කායිකව ඇතිවන රෝගය, මානසිකව දරාගන්න තරම් හිත ශක්තිමත් නැතිවීම. එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට පෙන්වන රජතුමනි, මේ ලෝකේ කිසිම ශ්‍රමණේකුටවත්, බ්‍රාහ්මණේකුටවත්, දෙවියෙකුටවත්, මාරේකුටවත් ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් ලෙඩ හැදුනනි. උන්වහන්සේට අසනීප තිබුණා. උන්වහන්සේ 80 වෙනි වස් කාලේ අන්තිම වස් කාලේ ගත කරේ බේලුව ගමේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියලා. එතකොට මේ පුංචි බඩේ අමාරුවක් නෙමේ, මාරාන්තික බඩේ අමාරු. උන්වහන්සේ විමසනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අපි හිතන්නේ සමහරාලාවට මැරෙන්නම අමාරුණා කියලා කියන්නේ. ඒ එතකොටනේ හිතන්නේ අනේ මං දැන් මැරුණොත් මොකක් වෙයිද කියලා සමහරු කෙලෙස් සහිත කෙනා හිතනවා. බුදුරජාණන් වහන්සේට මේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනකොට උන්වහන්සේ බැලුවේ සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා උන්වහන්සේ වේදනාව තුලම විමසලා බැලුවා. බුදවරු අතීත බුදවරු පිරිනිවන් පාලා තියෙන්නේ කොහොමද? සංඝයාට දැනුම් දීලා බුදවරු පිරිනිවන් පාන ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මා දැන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලයෙන් මේ රෝගේ යටපත් කළ යුතුයි කියලා. අන්න බුදු කෙනෙකුට තියෙනවා රෝග යටපත් කරන්න පුළුවන් විශේෂ හැකියාව. බුදුරජාණන් වහන්සේ ඒ තුල පිහිටලා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලෙන් අදිෂ්ඨානයක් කරා. ඒ මොහොතේම ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම රෝගේ බලාගෙන ඉන්නදී මොහොතෙම සුවපත් වෙලා අසනීපෙන් නැගී හිටියා. ඒක බුදු කෙනෙක්ගේ විශේෂ හැකියාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම හැකියාවක් තිබුණා කියලා උන්වහන්සේ හැම වෙලාවෙම ඒ ඍදිපාද බලෙන් රෝග යටපත් කරන්න උන්වහන්සේ උත්සාහ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පේන්න සැලැස්සුවා බුදු කෙනෙක් උනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් තිබුණා. උන්වහන්සේ දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්, වයසට යන ශරීරයක්. දැන් බලන්න පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට තිබුණ අහසින්ම වඩින්න කුසිනාරාව. බුදුරජාණන් වහන්සේට සංඝ පිරිස පිරිවර අහසින් වඩින්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනේට වැඩිය අහසින්. ඊළඟට 5 වෙනි අවුරුද්දේ නාගදීපේට වඩින්නේ අහසින්. ඊළඟට කැලණියට වඩින්නේ 500ක් රහතුන් පිරිවරාගෙන. මණියක්කික නාගරජුරුවන්ගේ ආරාධනාව මත කැලණියට වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ උන්වහන්සේ අනිකු සොලොස් මස්ථාන සිරිපාදේ කඳුමුඳුනේ වැඩම කරලා සිරිපා සටහන පිහිටෙව්වා. දිවා ගුහාවේ දිවා විහරණයෙන් වැඩ හිටියා. ඊළඟට මුතියංගන චෛත්‍ය බිහි වෙච්ච භූමිය, අපි කිරිවෙහෙර පුණ්‍ය භූමිය මත තිස්ස මහාරාම, ඊළඟට අනුරාධපුර පුණ්‍ය භූමියේ බොහෝ ස්ථාන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටපු තැන, ස්වර්ණමාලි චෛත්‍යරාජයන්න් වහන්සේ ඉදි වෙලා තියෙන තැන, තෝපාරාම චෛත්‍ය ජේතවනේ මිරිසවැටිය, මේ වගේ මේ පුණ්‍ය භූමි මත සමාපත්තියෙන් වැඩ හිටියා. මේ හැම තැනකටම උන්වහන්සේ 500ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් තමයි වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා පිරිවරාගෙන අහසින් වඩින්න පුළුවන්. උන්වහන්සේට තිබුණා පිරිනිවන් පාන අහසින්ම කුසිනාරාවට වඩින්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශාරීරික ස්වභාවයේ ලෝකයට පේන්න සලස්සමින් උන්වහන්සේ කලන්ති හැදි හැදි ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙන ඉන්න කියන. ඒ මගදිගට උන්වහන්සේට ලේත් සමග බඩේලි යනවා. නමුත් උන්වහන්සේ නෙමෙයි ඉර්ධිපාද බලෙන් ඒක යටපත් කරන්න උත්සාහයක් ගත්තේ. ඒ ස්වභාවය ඒ විදිහටම ලෝකයට මේකයි කයි ස්වභාවය කියලා පේන සලස්සන. කීප වතාවක් උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ ලේත් සමග බඩේලි යාමකි. ලේත් එක්ක බඩේලි යනවා කියන්නේ ඉතින් බඩවැල්වල තුවාල අසනීපයක් තියෙනපෙ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. එහෙමනම් අපි හිතන්න ඕනේ අපිත් ඉපදුනා නම් අපිත් දරාගෙන ඉන්නේ කුණු ශරීරයක්. මගේ ශරීරේටත් මොනතරම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කුණු කයක්ද මං දරාගෙන ඉන්නේ කියලා හිතන්න. මේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ලෙඩ වෙන ශරීරේ ලෙඩ නොවි පවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ කියලා. ඊළඟට නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට කියන රජතුමන ඔය විතරක් නෙමෙයි, මරණ ධම්මාසත් මරණේ කරා යනකොට මේ සත්‍යය අනේ මම නම් මැරෙන්න එපා, මගේ ශරීරේ නම් මිය යන්න එපා, මට තව ජීවත් වෙන්න ඕන කියලා මරණයෙන් වළක්වලා ජීවත් වෙන්න පුළුවන් දෙවියෙකුත් නැහැ කියන, බ්‍රහ්මයන්ටත් බෑ කියන, මගේ ශරීර මට නම් බෑ බ්‍රහ්ම ලෝකෙින් චුත වෙන්න, මට තව කල් ඉන්න ඕන කියලා තමන්ගේ ආවිස අවසන් වෙනකොට තමන්ට ඕන විදිහට ජීවිතේ පවත්වන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත් බෑ කියන. දැන් ඔබ දන්නවා කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතරින් මාරය අග්‍රයි කිය. කාම ලෝකේම අධිපතිය. හැබැයි මේ මාරය කියන්නේ සදාකාලික හැමදාම ඉන්න මාරයෙක් නෙමෙයි. ඒ මාරයාගේ ආයුෂ අවසන් වෙලා ඔහු එතනින් චුත වෙනකොට තව කෙනෙක් මාරය කියන තනතුරට පත් වෙනවා. ඒක තනතුරක් ඇටියට කාම ලෝකේ අධිපති භාවයේ කියන්නේ තනතුරක්. ශක්‍ර දෙවියොත් ඒ වගේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ. ඒ ශක්‍ර තනතුරෙන් පහ වෙලා චුත වෙනවා. ආයුෂ ඉවර වෙනකොට ශක්‍ර දෙවියන් චුත වෙනවා. එතකොට තව කෙනෙක් ශක්‍රය වෙලා පහළ වෙනවා. ඒ වගේ මේ ලෝකේ දෙවියෙකුට ශ්‍රමණක් මොනතරම් ඊර්ධිමතෙකුට. දැන් අපි දන්නවනේ බක්කුල මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. උන්වහන්සේට පුදුමාකාර නිරෝගී සම්පත්තියක් ලැබුණේ ඒ උන්වහන්සේ සසරේ දන් දීලා දන් දීලා දානමේ පින් කරා. ඒ විතරක් නෙමේ ඖෂධ දානියම් පූජා කරා, ගිලනුන්ට අප උපස්ථාන කරා, විපස්සී බුදුහාමුදුරු ඇතුළු ලක්ෂයක් සංඝයා විපුෂ්පක කියන රෝගයෙන් විෂ සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීම නිසා විපස්සී බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලුම සංඝ පිරිස රෝගාතුර වෙලා ගිලන් වෙච්ච වෙලාවේ එදා හිමාල වනාන්තරයේ ඉෂිවරයෙක් හැටියට අෂ්ට සමාපatti ලාභීව පංච අභිඥා ඇතුව ජීවත් වෙච්ච එදා බක්කුල කියන කෙනා මේ මහ වනාන්තර ඉෂිවරේ අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග, කොළ වර්ග, ගෙඩි වර්ග හොයාගෙන ඇවිල්ලා බෙහෙත් සකස් කරලා අර ලක්ෂයක් තරම් සංඝයාට අප උපස්ථාන කරා. ඒ පින නිසා තමයි බක්කුල හාමුදුරන්ට නිරෝගී සම්පත්තිය උපවපං ආත්මවල ලැබෙන්නේ. ඒ නිසා අපිට යම් මට්ටමින් හරි අපිට ලෙඩ නොවී ඉන්න බෑ. හැබැයි යම් මට්ටමින් හරි නිරෝගී ශරීරයක් පවත්ව ගන්න නම් ඖෂධ දන් දෙන්න, ගිලනුන්ට අප උපස්ථාන කරන්න, ලෙඩ දුක් හැදිච්ච අයට කරුණා මෛත්‍රියෙන් උදව්පකාර කරන්න, ඒ තුල යම් කාලයක් හරි නිරෝගීව මේ කුණු ශරීරය පවත්ව ගන්න ඒ පිණින් තමන් නිරෝගීව රැකෙනවා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේටත් පිරිනිවන් පාන්න වුණා. උන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටියේ ඒක හරි අවුරුදු 160ක් ජීවත් වුණා. හැබැයි උන්වහන්සේට සදාකාලික ඉන්න බැරි වුණානේ. උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙන දවසක් ආවා. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිඳලා එදා කාලේ හැටියට අවුරුදු 120ක් පරමාවිෂ තිබ්බ කාලේ අවුරුදු 160ක් වැඩ හිඳලා ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මොනතරම් පින්වන්ත කෙනෙකුට වුණත්, මොනතරම් ඉර්ධිමතෙකුට වුණත් තමන්ට තමන්ගේ ජීවිතේ මට නම් මරණයටපත් වෙන්න බෑ කියලා පවත්වන්න පුළුවන් කමක් නෑ කියලා. එතකොට බලන්න මේ නාරද මහරහතන් වහන්සේ රජුරවන්ට පෙන රජතුමනි වයසට යෑම අනේ මා වයසට යන්න එපා කියලා නවත්ත ගන්න බෑ. ලෙඩ දුක් වලට ගොදුරු වීම අනේ මාව නම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. මරණයේ ඉදිරියේ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් මරණයටපත් නොවි මට නම් මැරෙන්න බෑ කියලා නවත්ත ගන්න පුළුවන් කෙනෙක් නෑ. ඊළඟට කියන රජතුමනි ඔය විතරක් නෙමෙයි ෂේ ධම්මා මේ ලෝකේ ෂේ වෙන දේවල් කියනවා. ඒ

හැම දෙයක්ම ඔබ ආස කරන වාහනයක් ගන්න හැමදාම තියෙන ඒවා දිරනවා. ඒවා දිරලා යනවා, පරණ වෙනවා, කාලයක් යනකොට කැඩිලා යනවා. ඔබ මොන විදිහට ආසාවෙන් ගේ ඇතුළෙම තියාගෙන හිටියා කියලා හිතන්න. මන්නම් බොහොම ආසාවෙන් පරිස්සම් කරගෙන ඉන්නේ කියලා ඔබ මේක උදේ හවහා පිහිනවා. මොන විදිහට ඔබ ඔකට වැඳගෙන හඳුන් කූරු අල්ලගෙන හිටියත් ඒක දිරනවා. දිරා යන දේවල් දිරලා යනවා. ඊළඟට ගහකොළ ගැන හිතන්. ඒ ගහකොළත් එන්නේ එන්නේ දිරාගෙන දිරා කොච්චර ඔබ ආසාවෙන් තියාගෙන හිටියත් ඒවත් දිරනවා. අතු කඩාගෙන වැටෙනවා, ගස් කඩාගෙන වැටෙනවා. ගෙවල් දොරවල් උනත් එහෙමයි. පරණ වෙන්න පරණ වෙන්න ඔබට නොදැනීම මේ ගෙවල් දොරවල් පරණ වෙනවා. ගඩොලක උනත් කාලයක් තියෙනවා. කාලයක් යනකොට ඒව බොල් වෙනවා. ඒ බිත්ති කඩාගෙන වැටෙනවා. ලී දිරනවා, වහලවල් දිරලා යනවා. සමහරලාට වහල පිටින්ම ගේ කඩාගෙන වැටෙන හුලඟක් ආපු ගම අපි හිතනවා මේව කල්ප කාලාන්තරයක් තියාගන්න හිතාගෙන මිනිස්සු හදන. මොන විදියට හැදුවත්, යකඩෙන් හැදුවත්, යකඩ කියන්නේ දිරන දෙයක්. ඔබ මොන විදියට මේවා සකස් කරත් ඒව පරණ වෙන්න පරණ වෙන්න කාලයත් එක්ක ටික ටික ටික ටික ෂේ වෙලා අනිත්‍ය වී අනිත්‍ය වී අනිත්‍ය වී විනාශ වී යන දෙයක් තියෙනවා. ඔබ මේ ලෝකේ හැම දෙයකටම මේ විනාශ වෙන ස්වභාවය ගල්පලා බලන්න. මාලිගාවක් වේවා, යාන වාහන වේවා, හැම කෙනෙක්ම සතෙක් වේවා, ඔබ ආස කරන කවුරු වුණත් ගොඩනැගිලි, ගෙවල් දොරවල්, යාන වාහන, ගහකොළ, වතු පිටි, මේ අපි දකින ස්වභාව ධර්මයේ හැම දෙයක්ම ෂේ වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙවි, විනාශ වෙවි, අනිත්‍ය වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. මේවා මෙහෙම වෙන්න එපා කියලා දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ඒ ෂේවිවි යන දේවල් ෂේවෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. ඊළඟට පස්වෙනි කාරණේ කියනවා රජතුමනි, ඒ වගේම තමයි නස්සන ධම්මා, නැසී වෙනසී යන දේවල්. අනේ මගේ දේවල් නැසී වෙනසී යන්න එපා කියලා කාටවත් ඒව නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. දැන් බලන්න මේ අපි ගොඩනගන හැම දෙෙම බුදුරජාණන් වහන්සේ පෙන සමහර දේවල් ගින්නට සාධාරණ. ගින්නෙන් සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. කාලයක් එනවා කියනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය පෙන්නනවා මේ පෘථුවියේ උෂ්ණත්වය සූර්යාවන්ගේ ආලෝකය එන්න එන්න වැඩිවීම තුළ තවත් සූර්යාවගේ ආලෝකය වැටෙනවා කියන. එතකොට මේ ඇල දොල ගංගා ඔක්කෝම හිඳිලා යන කාලයක් එනවා කියන. එහෙම ගිහිල්ලා තවත් කාලයක් යනකොට තුන්වෙනි සූර්යාවන්ගේ ආලෝකය ඇති වෙනකොට ලෝකේ විශාල විල් හැටියට තියෙන පංච මහා විල් හිඳිලා යනවා කියන. ඊළඟට හතරවෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට මහා සාගර ජලයත් හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පුවන්න තරම්වත් මුහුදේ වතුර නැතුව සියල්ල හිඳිලා යනවා කියන. ඊළඟ සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය ගිනිගෙන දුම් දාන්න පටන් ගන්නවා කියන. සම්පූර්ණයෙන්ම දුමාරයකින් පෘථුවිය දුම් දාන මට්ටමටපත් වෙනවා. තවත් සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය පුපුරලා අලු දූවිලි වගේ විසිරිලා යනවා කියන. එතකොට අපි මේ මහා පොළොට කෙනෙක් හිතන්න පුළුවන් මේ පොළොව නම් මේ පෘථුවිය නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි මේ පෘථුවිය පවා, මේ සතර මහා සාගරයේ පවා, මේ සා විශාල මහා සාගරයේ පවා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පුවන්න තරම්වත් ජලය නැති කාලයක් එනවා. මේ මහා පොළොව මොනතරම් විශාල මහා පෘථුවියක් වුණත් අලු දූවිලි වගේ විසිරිලා ගිනිගෙන විනාශ වෙන දවසක් එනවා කියලා. එතකොට අපිට පේනවා මේ සතර මහා ධාතු පවා මේ බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් විනාශ වෙලා යන දවසක් එනවා. එහෙමනම් මේ අපි ආස කරන අපේ ශරීර, අපේ ගෙවල් දොරවල්, අපි ගස් කොළන්, ගොඩ නැගිලි මේවා මම මගේ කියලා අපිට ඕන විදිහට කොහේ පවත්වන්නද? ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. රජතුමනි, මෙන්න මේ ධර්මතාවය ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් මේ කරුණු පහනම් මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්කමක් නැහැ කියනවා. එහෙම කියන නාරද මහරහතන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි අශ්‍රුතවත් පුතජ්ජනයා. අන්න එතන ඔබ තේරුම් ගන්න අශ්‍රුතවත් පුතජ්ජනයා කියන්නේ ධර්මය අහපු නැති කෙනා. එතන අශ්‍රුතවත් පුතජ්ජනයා ගැන බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දෙනවා මේ විදිහට. අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා ධර්මයෙන් දැකලා නැහැ, ඇස් දෙකින් නෙමෙයි ධර්මයෙන් දැකලා. අරිය ධම්මස්ස අකෝවිදෝ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, උන්වහන්සේලාගේ ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ.
සත්පුරුසාණං අදස්සාවේ සත්පුරුස

0: යන් වහන්සේලා ධර්මී තුළින් අඳුනන්නේ දැකලනෑ. සත්පුරුස ධම්මස් අකෝවිතෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂනෑ. දස් සත්පුරුස ධම්මේ අවිනීතු, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මී තුළ හික්මෙන් නැති, ධර්මය අහපු නැති, තෙරුවන් සරණ ගිය නැති අන්ද බාල පුතජ්ජනයෝ ඉන්න. ඒ අයට තමයි කියැන අශෘතවා පුතුජ්ජනු. ඒ අශෘතවා පුතජ්ජනයා ජරා ධර්මය ඉදිරියේ, වයසටයාම ඉදිරියේ අඬනවා, වැළපෙනවා, දුක්කෙනවා. අයෝ ඇයි මගේ කෙෂ්ටික පැහිලගේ බලන්න දැම් මගේ හැත්. සමහරු ඉන්න හම්බෙන හම්බෙන හැමෝට බලන්න මගේ මේ කොන්්ඩ යන, බලන්න මගේ මේ දට්ටික ගැලවුණ, අයෝ බලන්න මට මේ වෙච්චද. ඒවා කිය කියා දුක්කෙනවා, අඬනවා, වැළපෙනු. හැයි මට මෙහෙම ඕනේ, ඇයි මට මෙහෙම ඕනේ, අයෝ බලන්න මට මේ වෙච්චද. ඉස්සර නම් මට අපි මෙහෙම නෙමේ, ඉස්සර අපිට හොඳට නැගිටගෙන යන්න පුළුවන්, බලන්න මේ වෙච්ච දේ කියලා. ඒක හිත හිත අඬනවා, වැළපෙනවා, දුක්කෙනවා. තමන්ගේ ජරාවට පත්වීම ගැන අඬනකොට, වැළපෙනකොට ශෝක කරන සමානු කලන්තේ හැදෙනවා කියන ඒ ගැන හිතලා. පපුවේ අත් ගගහා අඬනවා කියන, ලයෙහි අත් ගගහා අන්න පපුවට ගහ ගන්නවා වයසට යාම ඉදිරි. හැබැයි එතකොට ඒකෙන් සතුටු වෙන කොටසකුත් ඉන්නවා කියන. කෙනෙක් අඬනකොට, වැළපෙනකොට, දුක් වෙනකොට, ශෝක කරනකොට අන්න අරූට හොඳ වැඩේ කියලා සතුටු වෙන්නේ කවුද? තමන්ගේ තරහකාරයන්ට සතුටක් කියනවා. එතකොට හතුරෝ නම් ඒකෙන් සතුටක් ලබනවා. හැබැයි තමන්ගේ මිත්‍රයෝ දුක් වෙනවලු. අනේ බලන්න අසවලාට කොච්චර කිව්වත්, කොච්චර දුකින්ද යා දැන් ඉන්නේ කියලා. මිත්‍රයෝ දුක් වෙනවා, හතුරු සතුටු වෙනවා කියන. ඒ නිසා ජරාවට පත්වීම ඉදිරියේ අඬලා, වැළපිලා, කලන්ත වුණා කියලා, ඇඬුවා, වැළපුණා කියලා, මගේ ශරීරේ මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා රජතුමනි ලබන්න බෑ කියනවා. හැබැයි අශෘතවත් පුතජනයට ඒකෙන් තොරව ඔහුට හිත හදාගන්න ක්‍රමයක් ඔහු දන්නේ නැහැ කියන. නමුත් රජතුමනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය එහෙම නෙමෙයි කියන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියන්නේ ධර්මයේ දන්න කෙනා. එයා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් ගුණ වශයෙන් අඳුනගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා තියෙන කෙනෙක්. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ධර්මයට අනුව ගලපනවා. එයාට වයසට යෑම ගැන එයා හිතනවා, මේ කාටත් එකයි. මාත් වයසට යනවා, මගේ දෙමව්පියොත් වයසට ගියා, මගේ හිතවතු යාළු මිත්‍රයෝ ඥාති මේ හැමෝටම තියෙන වයසට යන ශරීර. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා, මහරහතන් වහන්සේලාත් වයසට ගියා. මේ ලෝකේ උපන්නා වූ හැම සත්‍යයම වයසට යනවා. දෙවියෙකුටවත්, බ්‍රහ්මීෙකුටවත්, මාරීෙකුටවත් වයසට යෑමෙන් තොරව මේ ශරීර පවත්වන්න බෑ කියලා ඒ ජරාවට පත්වෙන ධර්මතාවේ ධර්මයේ තුලින් මෙනෙහි කරලා අනිත් අය අඬනකොට එයා අඬන්නේ නැතුව හිත හදාගන්න. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය කියලා. අනිත් අය වැළපෙනකොට, පපුවට ගහගන්නකොට, හඬනකොට, වැළපෙනකොට, එතකොට ඔහු ධර්මයේ ස්වභාවය මෙනෙහි කරලා හිත හදාගෙන බොහොම සතුටින් අටලෝ දහම ඉදිරියේ අකම්පිත වෙනවා කියන. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතාවේ ඉදිරියේ චිත්තං යස්ස න කම්පති, එයාගේ හිත කම්පා වෙන්නේ නැත්නම්, අශෝකං විරජංකේ, මං එයාට විරාජමානව ඉන්න පුළුවන් නම් මේ අටලෝ දාම ඉදිරියේ, ඒතම් මංගල මුත්තම. අන්න ඒ මංගල කාරණේ ඇති කරගන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වයසට යාම ඉදිරියේ මනසින් කඩා වැටෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුණේ කියලා හිතන්නේ. මොකද දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. දවසින් දවස අපි වයසට යනවා නේද කියලා හැම වෙලාවෙම මේ ධර්මතාවයේ සිහි කරලා ඔහු හිත හදාගෙන අටලෝ දහම ඉදිරි අකම්පිතව ඉන්නකොට ඔහුගේ හතුරන්ට සතුටක් ඇති වෙන්නෙත් නෑ කියනවා. ඔහුගේ මිතුරන් දුක් වෙන්නෙත් නෑ කියනවා. තමන් කලාන්ත වෙන්නෙත් නෑ කියනවා. තමනුත් බොහොම සතුටෙන් ධර්මයේ සිහි කරගෙන ධර්මානුකූලව ශෝකේ නැමැති හුල ගලවා ගන්න අන්න ඔහුට තමයි කියන රජතුමනි පුළුවන් වෙන්නේ. එතකොට අශෘතවත් පුතජනයාට ශෝකේ නැමැති හුල පපුවටම ඇනගෙන, තවත් ඒක ඇනගෙන දුක් වෙනවා මිසක් ශෝකේ නැමැති හුල අශෘතවත් පුතජනයාට ගලව ගන්න බෑ. මොකද ඔහු ලෝක ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි ලෝක ධර්මතාවය දන්න, ධර්මයේ දන්න, ධර්මයට අනුව හිතන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය තමයි කියනවා ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න. ඔහු බොහොම සතුටෙන් ඉන්නේ. ඔය විදිහට නාරද මහරහතන් වහන්සේ අර මුණ්ඩ කියන රජුරවන්ට පෙන්වන රජතුමනි වයසට යෑම විතරක් නෙමෙයි, ලෙඩවීමත් ඔය වගේමයි, මරණ ධර්මියත් ඔය වගේමයි, නැසෙන දේවල් නැසීමත් ඔය වගේමයි, ෂේවෙන දේවල් ෂේවීමත් ඔය වගේමයි. මේ කරුණු කීපේම ගලපලා පෙන්නනවා අශෘතවත් පුතජනයත් නම් මේ ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ෂේවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ අශෘතවත් පුතජනයට හිත හදාගන්න බෑ. ඒකට හේතුව ඔහු ධර්මය දන්නේ. ඔහු තුනුරුවන් ගැන පැහැදීමක් නෑ. ඔහුට හිත හදාගන්න ධර්මය වූ අහලා නෑ. කල්යාණ මිත්‍ර ඇසුරක් නෑ. ඔහුට තියෙන එකම දේ අඬනවා, වැළපෙනවා, විලාප නගන, ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා. ඒකෙන් සතුටු වෙන්නේ ඔහුගේ හතුර විතරයි කියන. ඔහුට ශෝකේ නැමැති හුල ගලවා ගන්න ඔහු දන්නේ නැහැ කිනෝ. රජතුමනි, ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න, ඔබ නිතර ධර්මය අහන්න, ඔබ තෙරුවන් සරණ පිහිටන්, ධර්මයේ තුලින් ඔබ ජීවිතේ දකින්න කියනවා, ධර්මයේ ගලපලා බලන්න කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශේවෙන දේවල් ශේවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ, ඔහු අටලෝ දහම ඉදිරි අකම්පිතව ලාභාලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා මේ අටලෝ දහම ඉදිරියේම චිත්තං යස්සන කම්පති. ඔහු ආර්ය ශ්‍රාවකේ, ඔහු ශ්‍රුතවත් කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්. ඒ නිසා ඔහුගේ හිත චිත්තං යස්සන කම්පති, ඔහුගේ හිත කම්පාවට පත් වෙන්නේ. ඒ නිසා ඔහු අටලෝ දහම ඉදිරි අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුගේ හතුරන්ට සතුටු වෙන දෙයක්වත් නැහැ, මිතුරු දුක් වෙන්නෙත් නැහැ, ඔහු කලාන්ත වෙන්නෙත් නැහැ, ඔහු ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන කෙනෙක් කියනවා. ඒ නිසා රජතුමනි, ශෝකේ නැමැති හුල දැන් මුණ්ඩ කියන රජුරවන්ට තමන්ගේ දේවියගේ වියෝව නිසා, තමන්ගේ බොහොම ප්‍රියමනාප තමන්ගේ බිසවගේ වියෝව නිසා ශෝකේ නැමැති හුල පපුවට ඇනගෙන ඒ දේවිය ගැන සිහි කර කර සිහි කර කර අඬා වැළපෙන කෙනෙක්. ඒ නිසා රජතුමනි, ඔබ ධර්මයේ හිතන් මේ ලෝක ධර්මතාවයේ සිහි කළා, ශෝකේ නැමැති හුල ඔබම ඔබේ පපුවෙන් ගලවලා ඉවත් කරගන්න කියලා නාරද මහරහතන් වහන්සේ මේ දේශනාව කරපු වෙලාවේ, එදා මේ රජ්ජුරුව මේ බණ ටික අහලා බොහොම පැහැදීමට පත් වෙලා මේ නාරද මහරහතන් වහන්සේගේ මේ දේශනාව තුළම හිත පහදවාගෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරා කියලා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ අර අමාත්‍යවරයාට පැවරුවා, අමාත්‍යවරිය දීවියගේ ශරීරේ එහෙනම් ඔබ ආදාහනය කරන්න. මොකද කලින් ලෑස්ති වුණේ ඕකට නෙමෙයි, කලින් ලෑස්ති වුණේ තෙල් දෙනක බහා තියාගෙන හැමදාම බල බල අනේ මගේ දේවිය, අනේ මගේ දේවිය කියලා අර මැරිච්ච මලකුණ දිහා බල බලා දුක් වෙවි, හැමදාම අඬා අඬා ඉන්න තමයි හිතුවේ. දැන් බලන්න, ඔබ සමහර වෙලාවට මිනිස්සු දුක් වුණාම අඬනකොට මලගේක ගැන හිතන්න. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, මිනිය බදා ගන්නවා, වැළපෙනවා, දාලයන් දීපෝ කියනවා, මිනිය ගිනියන අයට බනිනවා. හැබැයි ඒ තුල ධර්මීය දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ කිටියෝ, ඔහු විතරයි මේ දේ ගැන ධර්මානුකූලව කතා කරන්නේ. ඔබ නිකන් සාමාන්‍ය සරල දෙයක් හිතන්න. කෙනෙක් දුක් වෙනකොට දුකට පෝර දාන්න අයිනේ වැඩි. අනේ ඇයි මෙහෙම වුණේ, අනේ බලන්න හොඳට හිටපු කෙනා නේද කියලා තවත් අවුස්සනවා. එහෙම අවුස්සලා ඒ කෙනාට මේකයි ලෝක ස්වභාවය, මේකයි අනිත්‍ය, මේකයි ධර්මතාවය, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ওই ධර්මයේ නේද, අපි කාටවත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එහෙම යථාර්ථයක් ධර්මයේ ගැන ධර්මයේ තුලින් කතා කරලා කෙනෙක්ව ධර්මයකට යොමු කරගන්න කතා හිතhari හදන විදිහට ධර්මයක් කතා වෙනවා නම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. නමුත් අපිට සමාජය තුල වැඩිපුරම දකින්න ලැබෙන්නේ අශ්‍රුතවත් පුතඥයන්. ඒ අය හිතනවා ගිහිල්ලා තමනුත් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩිපුර ඇනුවොත් අන්න හරි කියලා හිතනවා. දැන් සමහරු මලගෙවල් වල ගිහිල්ලත් බලන්නේ නිකන් අඬනවද කියලා. ගෙවල් වල ඇවිල්ලත් කියන්නේ ඒ ගෙදර මිනිස්සු නම් නිකන් ඇඬුවේ නෑ, නිකන් නුට ගානක් නෑ වගේ කියනවා. වැඩිපුර හූ තියනවා නම් තමයි අන්න වැඩිපුර ආදරේ කියලා හිතන්නේ සමහරු. ඒ ආදරේ නෙමෙයි, නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම, ජීවිතය ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි ඒ පුතඥකම, ඒ අන්ධබාල පුතඥකම. ඒ නිසා ඔබ යථාර්ථයේ තුලින් ධර්මයේ තුලින් ඔබ හිතන් මේ කාරණා පහ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ කියනවා. හැමදාම ඔබ ලෝකයේ දිහා නිතර සිහි කරන්න, අපි කවුරුත් වයසට යනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩවීම වළක්වන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔබ ඔබේ ශරීරය ගැන හිතන, මට තියෙන්නේ වයසට යන ශරීරයක්. මට තියෙන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් වගේ ලෙඩ වෙන ශරීරයක්. මරණය කියන එක කවදා, කොතන, කොයි මොහොතේ, මොන විදිහට මා කරයිද දන්නේ නැහැ. ඒ නිසා මව් කුසී මැරෙනවා. බලන්න කොච්චරනං අවුරුද්ධකට ලෝකෙ දරුව මවකුසවල් ඇතුළි මැරෙනවාද කිය. දරුව උපදින්න ගිහිල කොච්චර මැරෙනවාද. උපදින්න ගිහිල අම්මලත් මැරෙනු. දරුවොත් මැරෙනු. සමහර දරුව උපදිනකොටම ලැබෙන්නේ එක්කෝ මැරිච්ච මල දරුවෙක් තමයි එළියට එන්නේ මවකුස ඇතුළෙම මැරිලා. එක්කෝ අම්මල කිරිදිදීන් නැද්දි අර කිරි ටික පිට උගුර ගිහිල සමහරලාට ඒක හිර වෙලා උගුර හිර වෙලා මැරෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ පුංචි වයසේ සෙල්ලම් කරන වයසේ මැරෙනු. ළමා වයසේ මැරෙනු. තරුණ කාලේ මැරෙනු. මැදි වයසේ මැරෙනු. මරණයට වයස ભેදයක් නැහැ. මැරෙන්න තැනක් නොතැනක් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ කොයි තරම්නම් අනතුරු වලින් බේරි බේරිද මේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණ සතිය වඩන කෙනා ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මම මැරෙන්න පුළුවන් කියලා හිතන්න කියන. කටට ගත්ත බත් ටික අනලා ගිල ගන්න පෙර මගේ මරණේ වෙන්න පුළුවන් කියලා හිතන්. මරණේ කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද දන්නේ. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක්. මරණ සතිය වඩන කෙනා මරණේ ඉදිරි හිත හදාගන්න දක්ෂ වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න මරණේ කියන්නේ නියත දෙයක්. අපි ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවෙන් පැනලා යන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මාරයෙකුටවත් කිසිම ඍද්ධිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊළඟට ෂේ වෙන දේවල් ලෝකෙ නැසී වෙනසී යන දේවල් ඒවා එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කවුරුත් නැහැ. දැන් බලන්න ඉස්සර රජවරු හිටියා. අද පොළව හාරලවත් හොයන්න තියෙනවද? සිටුවරු ගැන අහලා සිටු මැදුරු තිබ්බා මාලිගා තිබ්බා. අද පොළව හාරලවත් හොයන්නේ සමහරලාට පොඩි ගඩොල් කැටයක්. ඒක කොහේ හරි කැඩිච්ච වළං කෑල්ලක්. ඕවා තමයි මේ කැණීම් කළ හොයාගන්නේ. කොහේ හරි තිබ්බෙක්ක මුට්ටියක්, කොහේ හරි ගලක කොටපු මොකක් හරි, ඒ වගේ ඉරි කෑල්ල. මේව දිහා බැලලා මේ අතීත මේ හිටියා මෙහෙමයි හිටියා අවුරුදු දහස් ගණන් පැරණි මිනිස්සු මෙතන ඉඳලා තියෙන. ඕවා හොයාගත්තා මිසක් අද මහා පොළොවට පස් වෙලා ගිහිල්ලා අතීත මුතුන් මිත්තු අපි වගේම මේ මහා පොළොවට ආස කරපු ගෙවල් දොරවල් හදාගෙන, ගොඩ නැගිලි හදාගෙන, මාලිගා හදාගෙන, සමහරු රත්තරණින් රන් රිදී මුතු මැණික් පරිහරණය කරගෙන, රන් පළඳනාවල් පැළඳගෙන, රන් මිරි වැඩි සංගලවල් පාවිච්චි කරපු අය, ඊළඟ රත්තරන් තැටි ආහාර ගත්ත රජවරු ඉඳලා තියෙනවා. හැබැයි අද ඒ සියල්ල පස් වෙලා ගිහිල්ලා අද මහා පොළොවේ තියෙන පස් ටිකක් විතරයි. පොළොව හාරගෙන ගියත් හොයාගන්න නැහැ. අද අපි මේ ජීවත් වෙන මේ ගෙවල් දොරවල්, මේ ගොඩ නැගිලි, ඔබ දකින සුන්දර ලෝකය, දියුණුවයි කියලා දකින ලෝකය, තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ සියල්ල පොළොවට පස් වෙලා ගිහිල්ලා සමාජයට මේ නගර කාන්තාර වෙන්න පුළුවන් අනාගතේ. මේවා සම්පූර්ණයෙන් ජන ශූන්‍ය ප්‍රදේශ වෙන්න පුළුවන්. කාලයකට ජනතාවගෙන් පිරිච්ච ප්‍රදේශ කාලයකට ලෝකේ කාන්තාර වෙනවා. ඒවා ජන ශූන්‍ය වෙනවා. ස්වභාවික විපත් වලින් මේ සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. ෂේ වෙන දේවල් ටික ටික ටික ටික ටික ටික ෂේ වෙනවා. දිරා යන දේවල් ටික ටික ටික ටික දිරාගෙන දිරාගෙන යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි ජීවත් වෙන්නේ එවැනි ලෝකෙක. ඒ නිසා මෙන්න මේ ලෝක ධර්මතාවයේ නිතර සිහි කරත්, ඔය කරුණ පහ නිතර සිහි කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් කියනවා. ඉතින් එහෙමනම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට දේශනා කරපු මේ ධර්මය නිතර හිතන් බලන්න. මේ ලෝකෙ මිනිස්සු අඳන්නේ වැළපෙන්නේ ඔය කාරණා නිසා නොවේද කියලා ඔබ බලන්න. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දුක්ඛාර සත්‍ය හැටියට. ජාතිපි දුක්ඛ, ඉපදීම දුක්ඛ. මේක මේ සැපක් නෙමෙයි, ඉපදීමම දුක්ඛ. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේවත් එක්ක තමයි ජීවිතේ. අපි අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා, ශෝක කරනවා, හූල්ලනවා. මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇතුව වාසය කරන්න නම් ඔබ ධර්මී ඉගෙන ගන්න, තෙරුවන් සරණ පිහිටන්, ඒ ධර්මී ජීවිතේ කරගෙන යථා ස්වභාවය අනිත්‍ය ධර්මයේ මෙනෙහි කරන්, ඒ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ඉදිරියේ ලෝක ධර්මතාවයේ අවබෝධයෙන් දකින්න පුළුවන් නම් අන්න ඔබ අටලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. ඒ පිණිස ඔබ හැම දිනාටම සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙමින් ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇතිව ධර්මානුකූලව දහම් මැසකින් ලෝකේ දකින්න ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. එහෙමනම් පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය සමගයි ඔබ රැඳී

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලා මේ මහානදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකව

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිසත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සොතිර කුවන් පෙතලිය.

0: සුදිලේ ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ගය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සුදු ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදු ලගුවන් පෙතලිය

අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස. ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරන තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරන තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා.

ශගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මානගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග, දේශ, මෝහ, මාන, මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි, මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවෙදි මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසෙයි. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු 1000ක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්ක

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසි ලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේ.

සුද්ධි ලගුවන් විය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වර්ගය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුක්ක.

කිරීමේ ආනිසංස. පීමතුර බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පිංගතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා.

0: උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීයකය හාමුදුරුවෝ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. එක්තිස් වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙන තෙක්, නිවන අවබෝධ වෙන තෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: සුද්ධි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුද්ධි ලගුවන් විදිලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
3: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්තම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

පව් කරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති.

0: මහා සම්මිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සෝයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දියදෝ සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුවෝ ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුනේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා. ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. ඒ නිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමඟ.

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදු ලගුවන් විදුලිය

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

බව, මිහිරි බව විඳගන්න ඒ ගීතයේ අර්ථය දැනගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි, පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, එවගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ සුදුල ගුවන් ගිය සංගයි ඔබ.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පවුකරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

යාළුවනි, දිනපතා 5:00 සිට 5:60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.

0: විදුලිය.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිලා

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනි, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත් වේ. බෝධිසම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පන් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත් වේ. සතුරන් නැත්තෙක් බවටද පත් වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධීන් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
2: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සෙත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

සාදු. අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අට පිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: kuan Petolia.
1: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දාණයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතුවන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.com.

මහත්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතිවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරස වින්දනයේ සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතය අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්දෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතු. සමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රෑ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතිව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රියනුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේදුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටුණු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය, මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය, මේ තුන්දෙනාම මෙලවියා සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ, මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේමකීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාළනී බුලසිංහල.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

පණ්ඩිත් අමරදේවයන් සහ මඩවල ඉස්රත් නායකයන් එක්වුණු තැන මනා සුසංජෝගයක් සෑදෙන බව කවුරුත් පිළිගන්නාද. කවියෙක්ව සිටි මඩවල ඉස්රත් නායකයන්ට අමරදේවයන් ගීත ලියවීමට ආරාධනා කළා. ඒ අනුව ඔහු ගීපද රචකයෙකු වූ බව ඔහු කියා සහ ලියා තිබෙනවා. 70 දශකවලදී දේශීය සංගීත කලාවක් සොයා යෑමට එකල රචකයන්ට සිද්ධ වුණා. ඒ තමයි හින්දි තනිවෝල්ට ගීත රචනා වීම නිසා. අපේ ජන කවිය හා ජන ගීත මොවුන්ට එහිදී හමු වෙනවා. මඩවල ඉස් රත්නායක ජන ගී ජන කවි කැටි කරගෙන ගීත රචනා කිරීමට පෙළඹුණා. මා තෝරාගත් මීළඟ ගීතය තුළ ශෘංගාරාත්මක ගුණය රැඳී පවතිනවා. ප්‍රේම ආයාචනාවක් එහි තියෙනවා. ගීතයේ සුද්ධ ස්වර පමණයි තියෙන්නේ. කෝමල ස්වර මොකක්වත් නැහැ. චිත්‍රරූප මින් මතු වෙනවා. සංගීතය සජීවී බවක් ගන්නවා. මඩවල ඉස් රත්නායකයන් මෙම ගීතයෙන් සහෘදයන්ගේ මනස මායාවත් තුළ රඳවා ගනිමින් චිත්‍රරූප මවමින්ම සහෘදයා එහි රඳවා ගැනීමට උත්සාහ දරා තියෙනවා. ගීපද රචනයේත් සංගීතයේත් සුසංයෝගය අමරදේවයන්ගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙන ආකාරය අරුමයක් නොවේ. ජන ගීතය තේමා කරගන්නා ශබ්ද රසයද මෙහි ඇතුළත් වෙනවා. අනුප්‍රාසයද මෙහි බහුලව පවතිනවා. වෙන්වීමකදී ඇතිවන ශෘංගාර රසය ජනනය කරමින් යුද වදින අනංගයාගේ හීසර පහරින් හද දැදුරුවන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙනවාද කියා බලන්න. හොඳයි, මෙන්න මා ඒ තෝරාගත්තු ගීතය. ගීපද මඩවල ඉස් රත්නායක, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේව.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින් උතුණි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා තත්තක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම

0: ක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසං සත්පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමු වීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බල සම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා